0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.

දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේවා.

බුදු බලෙන් බෝ කල් දිනේවා ලෝතුරා බුදු සසුන බැබලි සියලු යහපත උදාවීවා.

0: බුදුන් දම් සංග රුවනි බලයෙන් සදාකල් සෙත් දිදිනීවා.
1: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එන් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
2: සුදුල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
3: සුදුල ගුවන් විදුලිය.
5: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂාන්ධකාර වින දෝෂාන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළව විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.
1: ඒ භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
2: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුබ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: සුදිල ගුවන්විදුලිය
4: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
4: සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහම්ගුණ, සංඝගුණ, සෙත් කවි ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදාගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
3: සුදුල ගුවන් විදුලියේ

වී ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් මුදුලියේ උදා වැඩසටහන සුදිල උදය සමගයි. දිනපතා උදේ 7 සිට පෙරවරු 8 දක්වා සුදිල උදය ගුවනට නැංවෙනවා. පිවිසෙන්න www.sudilaradio.com.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: සුදිලි ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිලි

කාරුණික පින්වතුනි, ඔබගේ ජීවිතයට වැදගත් දහම් කරුණක් එකතු කරන්නට අදහස් කරන මොහොත.

0: දුගඳ හමන ශරීරයක් ඇතුව, එවැගේම හාත්පස මේ දුගඳ හමන ශරීරයේ පණුව වැගිරෙමින්, එවැගේම මැස්සන් පිරෙමින්, නොඑක් ආකාරයේ සෙම්සොටු වලින් පිරෙමින්, නොඑක් ආකාරයේ විරූපී වූ ස්වභාවයෙන් කටයුතු කරනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, පංචපුත්‍ර කාදක ප්‍රීතිය කියලා කියන්නේ උදෑසනට දරුවෝ පස් දෙනෙක් වදනවා. ඒ වදන දරුවෝ පස් දෙනාම එවෙලේම කාලා දානවා. සාදුකින් පෙළෙන හේතුවෙන් එවෙලේම ඒ දරුවෝ පස් දෙනාම කනවා. ඒ වගේම සවසටත් දරුවෝ පස් දෙනෙක් වදනවා. අර විදිහටම ඒ දරුවෝ පස් දෙනා කනවා. බලන්න පින්වතුනි, කරපු අකුසල කර්මය කොච්චර බරපතලද කියලා. බොරුවක් කියලේ බොරුවට දිවුරලා බොරුව කියනවා. සමහර වෙලාවට ඔබත් ඒ විදිහට සිදු කරන්න පුළුවන්. ඔබේ ඇති යම්කිසි වරදක් ඔබ සිදු කරලා ඒ වරද වහගන්න ඔබ සමහරක් වෙලාවට දිවුරා පොරොන්දු වෙන්න පුළුවන්, මම මෙහෙම වරදක් සිදු කරේ නෑ කියලා. පින්වතුනි, ඒක මහා බරපතල ක්‍රියාවක්. මේ පංචපුත්‍ර කාදක ප්‍රේතිය මෙහෙම වීමට හේතුව කුමක්ද? මේ භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රේතියගෙන් විමසනවා. විමසනකොට පින්වතුනි ඇයි කියනවා, මම ජීවත්ව ඉන්න කාලයේදී ස්වාමී පුරුෂයාගේ අනිත් බිරිඳට දරුවෝ ලැබෙන්න ඉන්නවා. ඒ දරුවෝ ලැබෙන්න ඉන්න අවස්ථාවේදී ඒ කුස තුළදීම ඒ දරුවෝ මම විනාශ කරා. ඒක ස්වාමියා දැනගෙන මගෙන් ඇහුවා. නමුත් මම කිව්වා කවදාවත් මම එහෙම දෙයක් සිදු කරේ නෑ කියලා. මම දිවුරල පොරොන්දු වුණා. මම කිසිම දවසක ඒ වගේ ක්‍රියාවක් සිදු කරේ නෑ කියලා මහා බොරුවක් කීවා. එහෙම ක්‍රියාවක් මම සිදු කරා නම් ස්වාමීනි, මම මරණින් මතු ප්‍රේතියක් බවට පත් වෙලා මම වදන දරුවන්, මම බිහි කරන දරුවන්ම කන ප්‍රේතියක් බවට පත් වෙන්න කියලා පොරොන්දු වුණා. පින්වතුනි, අකුසල කර්මයේ ප්‍රතිඵලය නොදැන කළා. බලන්නේ අකුසල කර්මයේ සංසාරේ පිටුපස්සෙන් ගමන් කරා. ඇය ඒ ආත්මේ මහා ප්‍රේතියක් බවට පත් වෙලා තමන්ගේ දරුවන්ම අනුභව කරන තත්ත්වයට පත් වුණා. එනිසා පින්වතුනි, ඔබට කියා දෙන්නේ ඔබේ ජීවිතයෙන් ඔබ අවබෝධයෙන් වෙන්නට පුළුවන්, අනවබෝධයෙන් වෙන්නට පුළුවන්. ඔබ විසින් මේ ක්‍රියාව සිදු කරනවා ඇති. එනිසා මේ පුංචි දහම් පදය අහලා ඔබේ ජීවිතයෙන් ඒ ක්‍රියාව ඈත් කරගන්න. බොරුවක් කියන විට ඒ කියන්නේ බොරුවක් කියන කාරණාව මනසින් අවබෝධ කරගෙන ඔබ ඒකින් ඈත් වෙලා පින්වතුනි දහම් මාවතේ ගමන් කරන්නට උත්සාහවන්ත වන්න. තෙරුවන් සරණයි.
1: අද ඉරිදා සමස්ත දිවයිනෙහිම දහම් පාසල් වල කටයුතු ආරම්භ කරන මේ මොහොතේ දැන් අපි දහම් පාසල් ගීතය මෙසේ ප්‍රචාරය කරමු.

0: සදහවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතන් සිට සවන් යොමු කරමු.
1: හැම දිනාටම තෙරුවස්සන්න ප්‍රාර්ථනා කරමින්, අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණියත් එක්ක එකතු වෙන්නේ. ඉතින් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. පින්තුනේ, අද මේ ධර්මානුශාසනාවේදී අපි ඔබට පැහැදිලි කරලා දෙන්නේ අපේ ජීවිතයේ ඇතිවන වේදනාවන් අපි හේතුඵල වශයෙන් විමසලා ධර්මාවබෝධයේ පිණිස හිත පිහිටවා ගන්න ආකාරය ගැන. මේක ඊටාම වැදගත් කොටසක්. හැබැයි බොහෝ වෙලාවට අපි බණ අහලා තිබුණාට සතර සතිපට්ඨානයේ වේදනානුපස්සනාව කියලා භාවනා කොටසක් වෙනම තියෙනවා කියලා දැනගත්තට, සමහර වෙලාවට ඒ කොටස් අපි කියවලා තිබුණාට අපේ ජීවිතේ ප්‍රායෝගිකව වේදනාවක් විඳීමක් ඇති වෙන වෙලාවට බොහෝ දිනෙකට ඒ ධර්මයේ තුල අහපු බණ තුල හිත පිහිටවන්න පුළුවන්කමක් නැහැ. සමහරු කෑ ගහනවා, රිදෙනවා රිදෙනවා, වේදනාවයි, ඉන්න බෑ, ඉවසන්න බෑ, හූ තියනවා, කෑ ගහනවා, දෙවනක් කරනවා. ඔබ දැකලා ඇති ඉස්පිරිතාලවල ලෙඩු කෑ ගහන හැටි. සමහර වෙලාවට වේදනානාශක, බෙහෙත්, ඉන්ජෙක්ෂන්, නිින්ද යන්න, සිහි නැතිවෙන්න. එතකොට මේ වගේ බෙහෙත් හේත් දීලා යම් මට්ටමකින් ඒ වේදනාව යටපත් කරවන්න උත්සාහ ගන්නවා ඒ වෙලාවට. ඊළඟට අපි දන්නවා සමහර අයගේ වේදනා අපේ ජීවිතය තුළ සමහර අවුරුදු ගණන් තියෙන කොන්දේ කැක්කුම්, දනිස් කැක්කුම්, බෙල්ලේ අමාරු, හිසේ කැක්කුම්, මේ වගේ වේදනා අපේ ජීවිතය තුළ ඇති වෙනවා. මේ ඇතිවෙන සාමාන්‍ය වේදනාවන් අතර මරණාසන්න මොහොතේ ඒ ඇතිවෙන කායික වේදනාව තාම බලවත්ව දැනෙන වේදනාව. මේ වේදනාව තුළ අපි හිත පිහිටවන්න ධර්මානුකූලව හිත පුරුදු කරලා නැත්නම් ජීවිතේ තීරණාත්මක තැනක අපේ හිත විසිරෙන්න පුළුවන්. මරණාසන්න මොහොතේ හිත ධර්මයේ තුළ පිහිට ගන්න බැරි වෙන්න පුළුවන්. බලන්න, සමහරු බය වෙලා ඇස් උඩ ගිහිල්ලා කෑ ගගහ හුස්ම ගන්න බැරුව පපු අල්ලගෙන මහා බයකින් වේදනාවකින් තමයි අවසන් හුස්ම හෙළන්නේ. හැබැයි අපි දන්නවා මේ සම්බුද්ධ ශාසනය තුළ අපිට හිතා ගන්නවත් බැරි වේදනා සහගත මරණ තුළ ධර්මයේ සිහි කරලා ඒ වේදනාව තුළ අනිත්‍ය මෙනෙහි කරලා සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් මරහත්වයට පත්වෙච්ච මහරහතන් වහන්සේලා ගැන සඳහන් වෙයි. අපි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ එක්තරා තරුණ ස්වාමීන් වහන්සේ නමක් මහා කැලේ භාවනා කර කර හිටිය තනියම. උන්වහන්සේ කැලේ කුටියක ඉන්නවා, ගමට පින්ඳ පාත එනවා දවසට එක වතාවක්. අර මහා උදකලා වනාන්තරයේ උන්වහන්සේ තනියම බණ භාවනා කරමින් වැඩ සිටියා. ඔය ඉන්න අතරතුර හැබැයි උන්වහන්සේ තාම රහත් වෙලා හිටියේ නැහැ, වීර්ය වඩනවා, සතර සතිපට්ඨානෙ පුරුදු කරන භික්ෂුවක්. මාලිගාවට පැන්න හොරේ රජ්ජුරුවන්ගේ ආභරණ ටිකකුයි අන්තප්පුරේ බිසෝවරුන්ගේ වටිනා ආභරණයි හොරකම් කරගෙන මේ හොරා පැන්නා. එතකොට බලන්න, ගෙවල් වලට හොරු පනිනවා විතරක් නෙමෙයි මාලිගාවලටත් හොරු පැනලා තියෙනවා. කිසි බයක් සැකක් නැතුව රජ්ජුරුවන්ගේ මාලිගාවේ වටිනා ආභරණ හොරු පැනලා මේවා අරගෙන කැලේකට පැන්නා. රජ්ජුරුවන්ගේ රාජබටයෝ ටිකක් මේ පුද්ගලයා පසුපස ලුහුබඳින පන්නගෙන එනවා. ඔහු මේ වටින ආභරණත් අරගෙන කැලේ මැද්දෙන් පැනලා දුවනවා. මෙහෙම දුවනකොට රාජබටයෝ මොකද කරේ, වනාන්තරේම වට කරා. මේ කැලෙන් එළියට යන්න දෙන්නේ නැහැ, කොහොම හරි මේ හොරා අල්ල ගන්නවා කියලා. ওই කැලේ ඇතුලේ තමයි අර ස්වාමීන් වහන්සේ භාවනා කරන්නේ. උන්වහන්සේ දා පාත්‍ර සිවුරුත් අරගෙන පිඬ පාත යන ගමනේ නාන පොකුණක් තියෙනවා. උන්වහන්සේ මේ පොකුණට ඇවිල්ලා පැම්පහස් වෙලා නාල තමයි පාත්‍රය අරගෙන ගමට පිඬ පාතේ වඩින්. පාත්‍රයේ තර ගංයුරේ තියලා සිවුරු ටිකක් තියලා උන්වහන්සේ අනේ වතුරට බහලා පැම් පහසු වෙනවා නානවා. අර හොර ආවරණ ටිකක් අරගෙන කැලේ මැද්දෙන් දුවනකොට දැක්කා අන්න තියෙනවා රෙදි වගේ භාජනයක් තියෙන පාත්‍රයේ. අර වටිනා ආවරණ ටික මේ පාත්‍රය ඇතුළට දාලා අර සිවුරු වලින් උඩින් වහලා කැලේ ඇතුළේ හැංගුණා. දැන් ඔබ හිතන්නේ ඒ කාලේ රාජබටේකට හදිසිය හරි කැලේදී අහු වුණත් මොනවා හරි කියලා බේරෙන්න පුළුවන්. මොකද අතේ අර ආවරණ මොනවත් නැහැ. අනේ මම මේ ගම් වැසියෙක්, මං අසරණෙක්, මං කැලේට ආවේ බෙහෙතක් හොයන්න, මං දන්නෙත් නැහැ. මම මේක දර කඩන්න ආපු ගමන් කැලේ කොළ ටිකක් එකතු කර ගන්න ආපු ගමන් මොනවා හරි කියලා රාජබටයන් නොමග යවල බේරෙන්න පුළුවන්. කැලේට පැනලා හැංගුණා. අහු වුණත් දැන් බඩු අතේ නැහැ. රාජබටයෝ කැලේ පීර පීර හොයාගෙන එනකොට දැක්කා මේ මහා කැලේ ඇතුලේ අන්න රෙදි වගේ. එතනට ගිහිල්ලා මේ රෙදි හාට මෙහාට කරලා බලනකොට මෙන්න භාජනේ පාත්‍රය ඇතුලේ අර වටිනා ආභරණ ටික. වටපිට බැලුවා කෝ හොරා, මේ අහල පහලම ඉන්න ඕනේ. අර ගඟේ ස්වාමින් වහන්සේ පැම් පහසු වෙනවා. අර ඉන්නේ හොරා කියලා මෙහෙට වර කියලා උන්වහන්සේට අර වතුරෙදිම ගගහ ඇදලා ගත්තා. ආයි කතා කරන්නවත් දුන්නේ නැහැ. ගගහ ඇදගෙන ගියා රජුරුව ළඟට. අරගෙන ගිහිල්ලා රජුරුවට ඉදිරිපත් කරා, රජතුමනි මෙන්න හොරා. මේ තියෙන ආභරණ ටික. බඩුත් එක්කම හොරාව අපි අල්ලගත්තා කියලා. රජුරුව මේ මොහොතේ මන කරා උලතියාපං ඕකව කියලා. දැන් බලන්න ආයිතින් නිදහසට කාරණා සාක්කි මොනවත් නැහැ. ඒ කාලේ රාජදනුවන් රජ්ජුරුවන්ගේ තීරණේ රාජාන උලතියාපං කියලා. දැන් නොකල වරදකට උන්වහන්සේ රජ්ජුරුවන්ගේ දනුවමක් හැටියට උලඉන්දවන්න තීරණය කරා. දැන් රතු මල් මාලාවක් දාලා කස පහර දිදී නගරේ වද දිදී අරගෙන යනවා. මිනිස්සු පාර දෙපැත්තේ පිළිලා. දැන් හොරාව අරගෙන යනවා මාලිගාවේ ආභරණ හොරකම් කරපු හොරා උලතියන්. මෙහෙම අරගෙන ගිහින් නැගෙනහිර දොරටුව ළඟ උලින් දෙව්වා. දැන් ඔබ හිතන්න මෙවැනි මොහොතක් අවංකවම ඔබ හිතන්න, සාමාන්‍ය කෙනෙක් නම් බණ භාවනාවක් කරගෙන ගුණධර්මයක් පුරුදු කරගෙන කාටවත් කරදරයක් හිංසාවක් නැතුව ජීවත් වෙච්ච සාමාන්‍ය කෙනෙක් නම් ධර්මයේ තුල හිත පිහිටවා ගන්න පුරුදු කරපු නැති කෙනෙක් නම් කොච්චර බණ අහලා සීල් රැකලා පින්කම් කරලා ධර්මයේ හැසිරෙන උත්සාහයක් ගත්තා. බලන්න සාමාන්‍ය ලෝකයා ඔය වගේ අවස්ථාවක මොන තරම් මේ සිදුවීමත් එක්ක ගැටෙනවද කියලා. මට අදාළම නැති දෙයක්, මම දන්නේ නැති දෙයක් ඕම් භාවනා කරන්න ගිහිල්ලා මට වෙච්ච දේ ඔහොම හිතනවා සමහරලාවට. කෝ ධර්මයෙන් මාව බේරුණා, කෝ මට පිහිට වුණා, නොකල වරදකට අවසානි උලින් දෝලා මට මැරුම් කන්නයි සිද්ධ වුණේ, ඕන් ධර්මයේ හැසිරීලා අපිට වෙච්ච දේ කියලා එක ගන්නෙම සමහරු ඇරදි පැත්තට. හැබැයි මේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අර උල ඉන්දනකොට කස පහර දිදි ඇදගෙන යනකොටත් හිතනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යක්ද. ඉපදීම දුකයි කියලා උන්වහන්සේ දේශනා කරේ. ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ. දැන් බලන්න ඔබට ජීවිතයේ කරදර, ප්‍රශ්න, විපත්, ගැටලු, අනතුරු එනකොට ඔබට හිතෙනවද ඉපදීම දුකක්, ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ, මේ ධර්මයේ කොච්චර සත්‍යක්ද, ජාතිපි දුක්ඛා, ඉපදීම දුකයි කියලා දේශනා කරපු බුදුහාඳුරන්ගේ ධර්මයේම නේද මම මේ අත්දකින්නේ කියලා හිතෙනවද? බොහෝ දෙනෙකුට හිතෙන්නේ ඇයි මට මෙහෙම වෙන්නේ කියලා අහන. ඒක ධර්මයට ගලපන්න, ආරි සත්‍යත් එක්ක ගලපන්න බොහෝ දෙනෙකුට බෑ. උන්වහන්සේ හිතනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කාන්තේ ස්වාක්ඛාතයි, සම්දිට්ඨිකයි, අකාලිකයි. ඒ උතුම් ධර්මය අවබෝධ කිරීමමයි මේ වගේ සසර දුකින් මිදෙන්න තියෙන එකම මඟ. සංසාරේ මං කොච්චර මේ වගේ නොකල වැරදි වලට දඬුවම් විඳලා ඇද්ද? මොන තරම් ආත්ම ගාහනක් නොකල වැරදි වලට මේ වගේ බිලි කැපුම් කාලා උල ඉඳවලා රාජ දඬුවම් විඳලා වද විඳලා ඇද්ද? සසරේ කොච්චර මං දුක් විඳලා ඇද්ද? මේ උතුම් ධර්මයේමයි සංසාරේ මිදෙන්න තියෙන පිහිට කියලා අන්න උන්වහන්සේ ධර්මයේ හිතනවා. වද දිදි අරගෙන ගිහිල්ලා අර උල උඩින් දෙව්වා. දැන් ඔබ හිතන්න උලක් ඇඟ පසාරු කරගෙන මේ බඩවැල් කපාගෙන ඇඟ ඇතුලෙන් උලක් බහිනකොට මොන තරම් වේදනාවක් කෙනෙකුට දැනෙනවද? මේක මේ භාවනා කරන්න පුළුවන් වෙලාවක්වත් ධර්මී මෙනෙහි කරන්න සාමාන්‍යයෙන් නිදහසේ ධර්මී සිහි කරන්න පුළුවන් අවස්ථාවක් හැටියට පේන්නේ කෙනෙකුට. හැබැයි හරියට ධර්මයේ ජීවිතයට ගලපගත්ත උන්වහන්සේ ඒ මොහොතමයි ධර්මාවබෝධයට හිත පිහිටෙව්වේ. බුදුරජාණන් වහන්සේට අරමුණු වුණා උන්වහන්සේගේ ශ්‍රාවක දරුවේ. උලින් දෝලා මේ ජීවිතේ නොකළ වරදක් තමයි හැබැයි පෙර සංසාරික කර්ම විපාකයක්. උන්වහන්සේ අර උල මතත් ධර්මයේ සිහි කරනවා, ධර්මාවබෝධයට පින තියෙනවා, වීරියවන්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දික්කල හතක් හකුලනවා වගේ, හකුලපු අතක් දිගහරිනවා වගේ ඒ සැනින් ඉරදියෙන් මේ ස්වාමීන් වහන්සේට පමණක් පේන විදිහට එතන පෙනී හිටියා. දැන් අර රාජ භටියෝ දනුවන් විඳින අය බලාගෙන ඉන්න මිනිස්සු අනේ අපොයි කියලා නගරවාසීන් මේ උල තියෙන ආකාරය බලන්න ආපු මිනිස්සු ඉන්නේ කාටවත් පේන්නේ නැහැ බුදුහාඳුරු. උන්වහන්සේගේ අදිෂ්ඨානයෙන් මේ ස්වාමීන් වහන්සේට පේන අර උල ඉඳවලා ඇඟ පසාරු කරගෙන වේදනාවෙන් උල බහින මේ ස්වාමීන් වහන්සේට පේනවා තමන් ඉදිරියේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න. තථාගතයන් වහන්සේ විමසනවා භික්ෂුව, මේ රූපය නිත්‍යද අනිත්‍යද? ඔබ බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්න එපා. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය නිත්‍යයිද අනිත්‍යයි? අනිච්ඡම් බන්ති. ඒ අනිත්‍ය වූ රූපේ නිසා ඔබට ඇතිවෙන්නේ දුකක්ද සැපක්ද? දුක්ඛම් බන්ති, දුකයි ස්වාමීනි. එහෙමනම් මේ රූපය මම, මගේ, මගේ ආත්මයයි කියලා තමාගේ වසඟයට ගන්න පුළුවන්ද? නොහේ තම්බන්තේ නැහැ ස්වාමීනි, අනාත්මයි. ස්පර්ශයෙන් ඇතිවන විඳීම, දැන් වේදනාව හොඳටම දැනෙන වෙලාව, විශාල දුක් වේදනාවක් දැනෙන වෙලාව, මේ වේදනාව ස්පර්ශයෙන් හටගන්නවා. ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. භික්ෂුව, මේ වේදනාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යම් බන්තේ, අනිත්‍යයි ස්වාමීනි. එහෙමනම් මේ අනිත්‍ය වූ වේදනාවක් නිසා ඔබට ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්තේ, දුකයි ස්වාමීනි. එහෙමනම් මේ වේදනාව මම, මගේ, මගේ ආත්මයයි කියලා මට ඕන විදිහට වෙනස් කරන්න පණවන්න පුළුවන්ද? නොහේතම් බන්තේ නැහැ ස්වාමීනි, මේක අනාත්මයි. භික්ෂුව, ඔය මොහොතේම මේ වේදනාවට හිත යොමු කරලා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා විදර්ශනා වඩන්න. ඒ වේදනාව හඳුනා ගැනීම සංඥාව, හඳුනාගත් දේ අනුව චේතනා පහළවීම සංස්කාර, නාම රූපෙන් හටගන්න විඥාන, මේ පංච උපාදානස්කන්ධේම මේ මොහොතේ ඇතිවන අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විමසන්න. බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය දහම් අවවාදය උන්වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා ඉරදී උන්වහන්සේට ඇසෙන ලෙස බුදුහාඳුරු දේශනා කරලා නොපෙනී ගියා. අර ස්වාමීන් වහන්සේ උල මතම, ඔබ හිතන්න කොච්චර වේදනාවක්, මේ බඩවැල් නිකන් කට්ටක් අඩිනකොට සමහරුන්ට ඉවසන්න පුළුවන්, සමහර ලාවට ලී ටිකක් ගන්න වෙන්න පුළුවන්, බෙහෙතක් ඉන්ජෙක්ෂන් එකක් විදිනකොට මොන තරම් වේදනාවක් දැනෙනවද? උලක් ඔබ බලන්න, ඔබේ කකුලේ පොඩි කට්ටක් ගෙනෙන්නාට පස්සේ ඒක ඉවත් කරනකන් අඩිය තියෙන තියෙන වාරයක් පාසා මොන තරම් වේදනාවක් ඇති වෙනවද මේ ශරීරේ? අර වගේ උලක් ඇඟ හාරගෙන මේ ඇඟ ඇතුලෙන් බහිනකොට මොන තරම් වේදනාවක්ද? ඒ වේදනාව තුලත් පංච උපාදානස්කන්ධ බෙදාගෙන අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මේ වේදනාවත් ස්පර්ශයෙන්මයි උපදින්නේ. ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. මේ වේදනාව අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි කියලා උන්වහන්සේ විදර්ශනා වැඩුවා. අර උල උඩම කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. උල උඩම පිරිනිවන් පෑවා මේ මොහොතේ. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ රහත් වෙච්ච උතුම් මහරහතන් වහන්සේ නමකගේ එක සිදුවීම. දැන් බලන්න, උන්වහන්සේට රහත් වුණා කියලා සිවුරක් දරාගෙන රහතන් වහන්සේ නමක් හැටියට මොහොතක්වත් මේ සමාජයේ එක වරුවක් දවසක් වැඩ ඉන්න ලැබුණේ. ඒ උල උඩම රහත් වුණා. ඒ මොහොතෙම පිරිනිවන් පාන සිද්ධ වුණා ඒ වේදනාවත් එක්කම. දැන් බලන්න, ඒ තරම් අසීරු වේදනාවක් තුලත් ධර්මයේ හිත පිහිටවන්න පුළුවන් වුණා. අන්න දක්ෂතාවේ. ඒ දක්ෂතාවේ බොහෝ දෙනෙකුට නැහැ. ඔබ හිතන්න භාවනා කරන අය, ඔබ දන්න අය, මේ සමාජ ජීවත් වෙන අය බොහෝ දෙනෙකුට ලෙඩක් දුකක් හැදුනට පස්සේ අයියෝ ඇයි මට මෙහෙම වුනේ, සමහරුන් කෑ ගහනවා, බන කියනවටත් කැමති නෑ. මෙච්චර වේදනාවක් මං විඳිනකොට එනවා මෙතන බන කියන්න කියලා සමහරලාවට බන කියන්න එන කෙනාටත් බැනලා පන්නනා ඉන්නේ. මගේ වේදනාව මං විතරයි දන්නේ කියලා. එනිසා මතක තියාගන්න, බොහෝ දෙනෙකුට වේදනාවේ හිත පිහිටවනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, ධර්මීය ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරලා නැත්නම්. එනිසා පින්වතුනි, අද මේ ධර්මානුශාසනාවේදී ඔබට කියලා දෙන්නේ ඉතාම වැදගත් කාරණා. මේ කාරණාව හොඳට තේරුම් අරගෙන ග්‍රහණය කරගෙන ප්‍රායෝගික ඔබේ ජීවිතය තුළ ටික ටික පුරුදු කරන්න. එහෙම පුහුණු කරන පුරුදු කරන පුරුද්දම ඔබට ජීවිතේ ඉතාම තියුණු කටුක දුක් සහිත වේදනාවක් තුලත් හිත පිහිටවන්න ඒ පුහුණුව ඔබට උපකාර කරන. යම් දවසක අපි කවදා කොතන කොයි මොහොතේ හෝ මේ ජීවිතය අතහැරලා අපිට පරලොව යන්න සිද්ධ වෙනවා. එවැනි මොහොතක ඇතිවන මරණාසන්න වේදනාව තුළ පවා ධර්මයේ තුලින් හිත පිහිටවාගෙන හිත රැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඒ මොහොතෙත් අපිට ඒ වේදනාවේ අනිත්‍ය මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ මරණ මොහොතත් අපිට ධර්මාවබෝධයට මගක් කරගන්න පුළුවන්. ඒ මොහොතේ ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. දැන් අපි බලමු ඒ වේදනාව අපි තුල උපදින්නේ කොහොමද. දැන් පින්වතුනි, අපි ධර්මයේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්නන ඒ ධර්මානුකූල විග්‍රහය තුල ඇසේ ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. කනේ ස්පර්ශය නිසා අපිට විඳීම ඇති වෙනවා. නාසයේ ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. දිවේ ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. කයි ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. මනසේ ස්පර්ශේ මනෝමය වශයෙන්ද මානසිකව කොච්චර විඳිනවද, උල්ලනවා, පපු රිදෙනවා, දුක් විඳිනවා, අඬනවා, සුසුම් හෙලනවා, මානසික වේදනා, කායික වේදනා වගේම ඒ විඳීම මානසිකවත් ඇති වෙනවා. එතකොට මේ විඳීම ඇති වෙන්නේ ස්පර්ශේ ප්‍රත්‍යයෙන්. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. යම් විඳීමක් අපි තුල උපදිනවද, ඒ විඳීම උපදින්නෙම ස්පර්ශය නිසාමයි. ඇහැට පේන රූපයක් නිසා විඳීමක් ඇති වුණා නම් ඇහැයි රූපයයි විඥාන එකතු වීම ඇහි ස්පර්ශය නිසා. කනට ඇහෙන ශබ්දයක් නිසා ඔබට විඳීමක් ඉපදුනා නම් ඒ වේදනාවත් කනයි ශබ්දයයි විඤ්ඤාණයයි නිසාම උපදින දෙයක්. නාසයට දැනෙන ගඳ සුවඳ නිසා. එතන වේදනාව කියපුවහම මේ දුක් වේදනාවම විතරක් නෙමෙයි. විඳීම තුන් ආකාරයි. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ. දුක් සැප රහිත කියන එක. සැප විඳීම ඇති වෙනවා. දුක් විඳීම ඇති වෙනවා. දුක් සැප රහිත විඳීම ඇති වෙනවා. නාසයට දැනෙන ස්පර්ශය, නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වීම නිසා විඳීම උපදිනවා. අපි කන බොන දේවල් ප්‍රත්‍ය කරගෙන මුල් කරගෙන දිවයි රසයයි විඥානයයි නිසා විඳීම ඇති වෙනවා. ස්පර්ශෙන් දිවේ ස්පර්ශයෙන් විඳීම උපදිනවා. ඊළඟට අපි බොහෝ වෙලාවට කතා කරන කායික වේදනාවන්, මේ කායික විඳීම බෙල්ල රිදෙනවා, කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා, බඩ රිදෙනවා, අතපය රිදෙනවා, මේ ඇතිවන හැම රිදීමක් වේදනාවක්ම උපදින්නේ කයයි පහසයි විඥානයයි මුල් කරගෙන. ඒ පහස අභ්‍යන්තරික වශයෙන් වෙන්න පුළුවන්, බාහිරින් ඇතිවෙන දෙයක් වෙන්න පුළුවන්. දැන් සමහර ලාවට පිටතින් අපිට ඇතිවෙන එක්ක ස්පර්ශයක්, ගොරෝසු ස්පර්ශය, අතවදිනවා ගිහිල්ලා බිත්තියක හරි කොහේ හරි, එක්ක මොනවා හරි සීරෙනවා, මුකේකට හරි ගෑවිලා හැම යන. එතකොට යම් කිසි ස්පර්ශයක් නිසා බාහිරින් අභ්‍යන්තරින් බඩ ඇතුලේ ඒ ඇතිවන ස්පර්ශයන් නිසා බඩේ අමාරු ඇති වෙනවා. බෙල්ල ඇතුලේ ස්නායු තෙරපීමක් කියනවා. එතනත් ස්පර්ශය මුල් කරගෙන විඳීම ඇති වෙනවා. එතකොට මේ වගේ අපේ කායික අභ්‍යන්තරේ හෝ බාහිර හෝ ස්පර්ශය නිසා විඳීම උපදින, වෙන දෙයක් නිසා නෙමෙයි. පස්ස පච්චයා වේදනා ස්පර්ශය නිසයි විඳීම ඇතිවෙන්නේ. එහෙමනම් ස්පර්ශයෙන් නම් විඳීම ඇතිවෙන්නේ ඒ ස්පර්ශ වෙනස් වෙනකොට ඒ විඳීම වෙනස් වෙනවා. අනිත්‍යයි. අන්න ඒ කාරණේ ඒ ස්පර්ශයටම හිත යොමු කරලා අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඔබ අහලා ඇති යම් යම් භාවනා ක්‍රමවල අපේ ආචාර්යවරු අතීතේ හිටපු යම් යම් රටවල වෙන්න පුළුවන්, ওই බුරුම වගේ රටවල භාවනාව ගන්නපු යම් ආචාර්යවරු ඒ භාවනා වඩද්දී අපේ සම්ප්‍රදායේ අපේ ඉතිහාසය යම් යම් භාවනා ඉගෙන ගත්ත අය පවා ඒ ක්‍රම පුරුදු කරා. යම් වේදනාවක් එනකොට එතනට හිත යොමු කරලා හිතනවා වේදනාවක් වේදනාවක් වේදනාවක් ස්පර්ශයෙන්මයි ඇති වෙන්නේ, ඒක අනිත්‍යයි කියලා. එතකොට අපේ කය මුල් කරගෙන යම් විඳීමක් ඇති වෙනකොට අපි හිත වෙන වෙන අරමුණු ඔස්සේ යොමු කරන්නේ නැතුව ඒ වේදනාවටම හිතේ පිහිටවලා ඒ ස්ථානේ, දැන් අපි හිතමු කකුලේ අමාරුවක් බෙල්ලේ අමාරුවක්, එතනටම හිත යොමු කරලා ස්පර්ශයෙන්මයි මේ විඳීම ඇති වෙන්නේ. ඒ ස්පර්ශයෙන් ඇතිවෙච්ච කය පහස විඥානේ ඒ ස්පර්ශෙ මේ සියල්ල අනිත්‍යයි කියලා ඒ වේදනාව තුල අනිත්‍ය මෙනෙහි කරන්න දක්ෂ වෙයි. පින්වතුනි මේක සරල වශයෙන් පටන් ගන්න. මේක බොහොම ගැඹුරට අපිට ධර්මාවබෝධයේ දක්වාම ගැඹීර විදිහට හිත පුරුදු කරන්න පුළුවන් ක්‍රමයක්. හැබැයි ඔබ සරලව පුරුදු කරන්න ඔබට යම් වේදනාවක් දැනෙනවා නම් යම් ස්ථානයක ශරීරයේ යම් තැනක ඔබ එතනට හිත යොමු කරලා හිතන්න මේ වේදනාව ඇති වුණේ වෙන දෙයක් නිසා නෙමෙයි, ස්පර්ශයෙන්මයි විඳීම ඇති වෙන්නේ. ස්පර්ශය කියන්නේ තින්නම් සංගති පස්සෝ, කරුණු තුනක එකතු වීම. කයේ ස්පර්ශේ නම් කයයි පහසයි විඥානය එකතු වෙනවා. කයත් අනිත්‍යයි, ඒ පහසත් අනිත්‍යයි, ඒ හටගත්ත කායි විඥානයත් අනිත්‍යයි. එහෙමනම් අනිත්‍ය කරුණු තුනක එකතුව කයි ස්පර්ශය අනිත්‍යයි. ඒ ස්පර්ශයෙන් හටගන්න විඳීමත් අනිත්‍යයි. ඒ විඳින දේ හඳුන ගන්නවා ඒකත් අනිත්‍යයි. ඒ ගැන චේතනා පහළ වෙන සංස්කාර ඒකත් අනිත්‍යයි. එහෙමනම් ඒ වේදනාවක් මුල් කරගෙන පංච උපාදානස්කන්ධයක් එතන අපේ හටගන්න බිඳෙන්නේ. ඒ හටගෙන බිදි බිඳි යන පංච උපාදානස්කන්ධය හේතුඵල වශයෙන් හොඳට හිත පිහිටවල අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න ඔබ දක්ෂ වුණොත් මේ දේ කාලයක් පුරුදු කරගෙන යනකොට ඔබට නොදැනීම ඔබ තුල වැඩෙන්නේ වේදනානුපස්සනා සතිපට්ඨාන. පින්තුනි සතර සතිපට්ඨානේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා හැටියට අනුපස්සනා කොටස් හතරක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා. ඒ අතර වේදනානුපස්සනාව කියන්නේ විඳීම මුල් කරගෙන වේදනාව අභ්‍යන්තර වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්, කායික මානසික මනසෙත් ඇති වෙනවා විඳීම. මනසත් ආයතනය, සිතයි සිතුවිලි විඥානයයි නිසා මනස ඇති වෙන විඳීම. ඒවා බොහෝ වෙලාවට මානසික වේදනා, කොච්චර චිත්ත පීඩා මානසික වේදනා විඳිනවද. ඒ නිසා මේ උපදින හැම විඳීමක්ම ස්පර්ශයෙන් මහටගෙන ස්පර්ශයෙන් වෙනස් වෙනවා, අනිත්‍යයි අනිත්‍යයි කියලා හොඳට ඒ ස්පර්ශය තුළ විඳීම තුළ හිත පිහිටවාගෙන මෙනෙහි කරන්න ඔබ දක්ෂ වෙයි. කාලයක් ඔබ මේ දේ පුරුදු කරගෙන පුහුණු කරගෙන පුහුණු කරගෙන යනකොට ඔබ තුළ වැඩෙන්නේ විදර්ශනාව, වේදනානුපස්සනාව, වේදනාව තුළ හිත පිහිටවල අනිත්‍ය දකින්න ඔබේ හිත පුරුදු වෙනවා, පුහුණු වෙනවා. ඒ පුහුණු ඔබව ධර්මාවබෝධයේ පැත්තට ඔබේ ජීවිතය යොමු කරනවා. පිංගතුනි ඔබ අහලා ඇති සාමාවතී ඇතුළු 500ක් උදේන රජුරුවන්ගේ අන්තපුරේ හිටපු බිසෝවරු ටික. එතකොට මේ අය සීල සමාධි ප්‍රඥා වඩාගෙන ආරාමයක හිටිය භික්ෂුණීන් වහන්සේලා පිරිසක් නෙමෙයි. පංචකාමයන්ගෙන් යුක්ත රන්රිදී මුතුමැණි කාවරණ පරිහරණය කරමින් මාලිගාවක බොහෝ සැප සම්පත් යටතේ රජ්ජුරුවන්ගේ බිසෝරු පිරිසක් හැටියට අන්තපුරේ හිටපු කණ්ඩායම, සාමාවතී බිසව ඇතුළු පිරිස. හැබැයි මේ අයගේ වාසනාවට ඒ අයගේ හිටපු සේවිකාවක් හිටිය කුජ්ජුත්තරා කියලා. මේ කුජ්ජුත්තරාව බුදුරජාණන් වහන්සේගෙන් බණ අහගෙන ඇවිල්ලා ඒ අහපු බණ ටික සාමාවතියතුළු පිරිසට දවස ගාණ කියලා දුන්නා. ඒකට සාමාවතිය යම් මුදලක් ගෙව්වා කුජ්ජුත්තරාට. බොහෝම ගෞරවයෙන් කුජ්ජුත්තරා වැඩකාරී වෙන්න පුළුවන්. හැබැයි බණ කිව්වේ උස්සාසනයක වාඩි වෙලා සුවඳ පැන්වලින් දෝණේ වෙලා වටිනා ගෞරවනීය සුදු සලුවක් පොරෝගෙන ධර්ම ගෞරවයෙන් යුක්තව සාමාවතිය ඇතුළු පිරිසට දවස ගානේ තමන් මල් ගේන්න කියලා ගිහිල්ලා බුදුහාඳුර වැඩ ඉන්න තැනට ගිහිල්ලා දම්සභා මණ්ඩපේ දහම් දේශනකොට ඒ ටික අහගෙන ඇවිල්ලා අර පිරිසට කියලා දෙන්න. ඒකට හේතුව සාමාවතිය ඇතුළු පිරිසට මාලිගාවෙන් එළියට යන්න විදිහක් නැහැ. රජ්ජුරෝ තහංචි දාලා ආරක්ෂාවල් දාලා තියෙන මාලිගාවෙන් එළියේ රාජ බිසෝවරුන්ට හිතුවක්කාර විදිහට පාරවල් වල ඇවිද ඇවිද එහෙම යන්න බෑ. හැබැයි මේ වැඩකාරි ඒ අය වෙනුවෙන් යොදවලා තිබ්බ ඕන ගමනක් මෙන්න මෙයා යවන්න කියලා කුජ්ජුත්තරා. ඇයි බුදුහාමුදුරන්ගෙන් බණ අහලා ඒ අහපු බණ ටික අහගෙන ඇවිල්ලා සාමාවතිය ඇතුළු පිරිසට බණ කිව්වා. එතකොට මේ සේවිකාව අහගෙන ඇවිල්ලා කියපු බණ ටික අහලා සේවිකාවගේ කටින් කිව්වත් වැඩකාරිය කියලා දුන්නත් කියන්නේ බුදුහාමුදුරුවන්ගෙන් අහගත්ත බුදුබණ. අර රජ්ජුරුවන්ගේ බිසෝවරු වුණත් මාන්නක්කාරකමක් තිබුණේ පෙර සංසාර පින නිසා නිහතමානීකම තිබුණා. දැන් බලන්න වෙන කෙනෙක් නම් අපි මෙයාගෙන් බණ අහන්න ඕනද? මෙයා කවුද? මේ අපේ වැඩකාරිනේ, මේ සේවිකාව. මෙයාට මේ උස්සාසන පනවල අපි බිම වාඩි වෙලා බණ අහන්න මුන් අපි කවුරු කියලා හිතුවද? අන්න එහෙමනේ බොහෝ දෙනෙක් හිතන් මාන්නේ. හිසට උදුමවා ගත්තට පස්සේ බොහෝ දෙනෙක් මාන්නෙන් ඒ අයට ධර්ම මාර්ගේ වැහිලා යන. හැබැයි සාමාවතිය ඇතුළු 500ක් පුදුමාකාර සංසාර පිනක් එක්ක ධර්ම ගෞරවයෙන් අර කුජ්ජුත්තරාව කියන බණ ටික අහලා ප්‍රායෝගිකව මාලිගාව තුළ ධර්මයේ පුරුදු කරා. ඔහුම කාලයක් ධර්මයේ පුරුදු කරගෙන යනකොට උදේනි රජ්ජුරුවන්ගෙම හිටිය තවත් බිසවක් බොහොම දුෂ්ට දරුණු බුදුහාඳුරන්ටත් වෛර කරගෙන හිටපු කාන්තාවක් මාගන්තියා. මේ මාගන්තියා බුදුහාඳුරන්ට වෛර කරා. කේන්තියෙන් තරහින් හිටිය බුදුහාඳුරුති. බලන්න බුදු කෙනෙක් මේ ලෝකේ රහසින්වත් පව නොකරන බුදුහාඳුරන්ට මේ තුන් ලෝකෙම නික්ලේශී උත්තමයන් වහන්සේ නමක්, දෙවියන් බමුන් මරුන් සහිත ලෝකේ තුන් ලෝකයාගෙන්ම ගෞරව ලබන්න, වැඳුම් පිදුම් ලබන්න, ආමිස ප්‍රතිපක්ති පූජාවන්ගෙන් පූජා ලබන්න සුදුසු මහා පිං ඇති කෙනා. උන්වහන්සේ ජීවිතේ විතරක් නෙමේ සසරේ අසංඛේය ගණන් කල්ප ගණන් පාරමී පුරාගෙන මෛත්‍රිය පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සසර පුරපු කෙනෙක්. ඒත් උන්වහන්සේටත් වෛර කරගෙන හිටපු මිනිස්සු හිටියා. ඒක තමයි මේ සමාජයේ ලෝකේ හැටි. කොයිතරම් සසර මෛත්‍රිය පුරුදු කළා හැමෝටම මෛත්‍රී වඩාගෙන හිටියත් ඔබට වෛර කරන පුද්ගලයෝ සමාජයේ ඉන්න පුළුවන්. ඔබේ මෛත්‍රියම සමහර වෙලාවට තව කෙනෙකුට රුස්සන්න ඇති වෙන්න පුළුවන්. මාගන්දියා අවසානයේ බුදුහාමුදුරන්ට කොච්චර තරහක් වෛරයක් බුදුහාමුදුරු ගැන තිබ්බද කියන්නේ. නොයෙක් උපක්‍රමයේද රාජබටේ යොදවලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට නිඳා පහස කරා. උන්වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට, දානවල වලට වඩිනකොට මේ මඟ දෙපස රාජබටේ යොදවලා හිරිහැර පීඩා කරන්න කණ්ඩායම් එදෙව්වා. ඔය අතරේ සාමාවතිය ඇතුළු පිරිස බුදුහාමුදුරන්ගේ බණ අහලා සද්ධා ගෞරවයෙන් කටයුතු කරනවා කියලා දැනගත්තට පස්සේ ඒ අයගෙන් පිළිගන්න සැලසුම් කරා. උදේනි රජුරෝ කැරැල්ලක් සංසිඳවන්න වෙන ඈත ප්‍රදේශයකට යනකන් ඉඳලා සාමාවතිය ඇතුළු 500ක් හිටිය ගොඩනැගිල්ලේ කනුවල රෙදි පාංකඩ උතලා ගිනි ගන්න තෙල් වක් කරලා දොරවල් වහලා අගුළු දාලා පැනලා දුවන්න බැරි වෙන විදිහට අර 500ම ගොඩනැගිල්ලක කොටු කරලා ගිනි තිබ්බා. මේ මාගන්දියා සැලසුම් කරලා සාමාවතී ඇතුළු පිරිසම ගොඩනැගිල්ල කොටු කරලා ගෙන තිබ්බා. හැබැයි මේ මොහොතේ අර සේවිකාව කුජ්ජුත්තරා ඒ ගොඩනැගිල්ලෙන් එළියට ගිය වෙලාවක් කුජ්ජුත්තරා බේරුණා. ගොඩනැගිල්ල ඇතුළේ කොටු වුණා සාමාවතී ඇතුළු 500ක් දෙන. දැන් අපි මෙතන තේරුම් ගන්න ඕනේ ওই සිදුවීම ඔබ අහලා ඇති, බනට ඕන තරම් අහලා ඇති. හැබැයි පින්වතුනි, ඔබ හිතන්න මෙවැනි මොහොතක සාමාන්‍ය කෙනෙක් ධර්මයේ සිහි කරනවා තියා අඩුම ගානේ සාමාන්‍ය කරන්නේ මොකක්ද කියලාවත් තේරුම් ගන්න බැරුව මොනතරම් කලබලෙන් කෑ ගහයි හූතියයි මාලිගාවේ කොහෙන් හරි පැනලා අතප්පයක් ඇදුනත් කමන්නේ නැහැ කියලා උඩුමහලකින් හරි පනින්න බලයි මාව බේරගනියෝ කියලා කෑ ගහයි. බැරිම වුණොත් අර ගොඩනැගිල්ලට ගිනි තිබ්බ මාගන්තියාට සාප කරගෙන වෛර කරගෙන මැරිලා හරි ඕකිගෙන් පලිගන්නවා කියලා හිතාගෙන මැරෙන්න. ඔක තමයි සාමාන්‍ය මේ පුතජන මානසික ස්වභාවය. ගැටෙනවා සැනින්. බය වෙනවා, තැති ගන්නවා, ගැටෙනවා. නමුත් සංසාර පින ඇති මහා පුණ්‍යවන්තය ජීවිතයේ අසීරු මොහොතවල් වල ධර්මයේ හිත පිහිටෝන. අපිට හිතාගන්න බැරි මොහොතවල් වල ඒ උතුම් සසර පින් ඇති වීරියවන්ත ධර්මයේ පුරුදු කරපු අය ඒ මොහොතේ ධර්මයේ හිත පිහිටවල ජය ගන්න. සාමාවතී අර අනිත් බිසෝවරුන්ට කිව්වා, නැගණිවරුනි අපිට දැන් බේරෙන්න අතක් නැහැ. අපි කොටු වෙලා ඉන්නේ මේ ගොඩ නැගිල්ලට. දැන් අපිට තියෙන්නේ එකම පිහිට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. තව ටික වේලාවකින් අපි සියලු දෙනා මේ ගොඩනැගිල්ලේ පිච්චීලා කරවෙලා මැරිලා යයි. නමුත් අපි මේ ලෝකේ උතුම්ම දෙයක් දායාද හැටියට ලැබිච්ච බුදුහාමුදුරන්ගේ ශ්‍රාවිකාවරු පිරිසක් අපි. ඒ උතුම් ධර්මය අපි සිහි කරමු. කිසි කෙනෙක් කිසිවෙකුට වෛර කරන්න එපා. ද්වේෂ හිතක් බලවත් වෙන්න දෙන්න එපා. එහෙම වුණොත් අපි පරදිනවා. ඒ නිසා අපි කවුරුත් හිත රැකගමු කියලා ගොඩ නැගිල්ල ගිනි ගන්න ගොඩ නැගිල්ල ඇතුලේ වාඩි වෙලා භාවනා කර. හිතන්නවත් පුළුවන්ද මේ වගේ දෙයක්? අර ගිනි ගන්න ගොඩ නැගිල්ල ඇතුලේ හිත හදාගෙන වාඩි වෙලා භාවනාවට හිත හදාගෙන වාඩි වුණා. ගිනි රස්නේ ඇඟ පිච්චෙනවා. ගොඩ නැගිල්ල ගිනි ගන්නකොට එන දුන් සැර මේ සියල්ලත් එක්ක සාමාවතී කියව නැගිනියව තව සුළු මොහොතකින් අපේ මේ ශරීර ගින්නෙන් වෙලිලා යයි. මේ ශරීර පිච්චිලා වේදනාවක් එක්ක අපිට මිය යන්න සිද්ධ වේවි. ඒ ගින්නෙන් පිච්චෙනකොට දැනෙන වේදනාව තුලත් අනිත්‍යම සිහි කරන්න. ස්පර්ශයෙන් හටගන්න මේ විඳීම අනිත්‍යයි කියලා ඒ වේදනාව තුල අනිත්‍ය සිහි කරන්න කියව. බලන්න කොච්චර අසීරු වෙලාවක්ද කියලා. සාමාන්‍ය මරණයන් අතර ඔබ දැකලා ඇති මිනිස්සු එක එක ස්වරූපයෙන් කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. කුටි කාල මිනිස්සු මැරෙනවා, හැප්පිලා මැරෙනවා, හෘදය ආබාධ වලින් මැරෙනවා, සමහර ලාවට ඔළුවේ නහරක් පුපුරලා කියයි. යම් යම් හේතු මත මිනිස්සු මිය යනවා. මේ ලෝකේ නොයේ අනතුරු විපත් වලින්, ලෙඩ රෝග වලින් මිනිස්සු මැරෙනවා. හැබැයි ඒ මරණ අතර ගින්නෙන් පිච්චිලා මැරෙනකොට, පන පිටින් ගින්නකින් පිච්චිලා මැරෙනකොට මොනතරම් වේදනාවක් උපදිනවද? ඔබ දැකලා ඇති, ඔබ අහලා ඇති, ගිනි තියාගත්ත සමහරු කේන්තියෙන් තරහින් ගිනි තියාගන්න, සීදිවි හානි කරගන්න හිතාගෙන. ඒ ගිනි තියාගත්තට පස්සේ වාඩි වෙලා ඉන්නේ නැහැ පිච්චෙනකම්. ගිනි තියාගත්ත කෙනත් කෑ ගගහ දුවනවා බේරෙන්න. මාව බේරගනියෝ කියලා කෑ ගගහ විලාප දීදී දුවනවා ගින්නෙන් පිච්චෙන කොට. ඒ තරම් වේදනාවක්. හැබැයි සාමාවතී ඇතුළු 500ම අර මහා ගින්නකින් දැවෙන ගොඩනැගිල්ල ඇතුලේ 500ම වාඩි වෙලා භාවනා කරා. එන්න එන්න ගිනි රස්නේ ශරීරවලට දැනෙනකොට ඒ වේදනාව තුල හිත පිහිටවාගෙන අනිත්‍ය සිහි කරා. මාගන්දියාව ගැනවත්, ගිනි තිබ්බ අය ගැනවත්, ඒකට උදව් කරපු අය ගැනවත් වෛර සිතක් හිතේ ඇති වෙන්න ඉඩ දුන්නේ. අන්න හිත රැක ගන්නයි. මොන්නම හේතුවකින්වත්, සාධාරණ හේතු කොච්චර තියෙනවද? මේ අයි වැරදි, අපි නෙමෙයි, මෙන්න මෙයයි මේ අපරාධ කරේ, මේක වැරැද්දක්, සාධාරණ හේතු ඕන තරම් පෙන්වන්න පුළුවන්, හරි වැරදි, යහපත අයහපත, සාධාරණ අසාධාරණ. හැබැයි ඒ මුල් කරගෙන තමන්ගේ ක්ලේශයන් නම් බලවත් වෙන්නේ, තමන්ගේ හිතේ ද්වේෂයේ තරහ වෛරය නම් උපදින්නේ, එතනදී ඔබ පරදිනවා. සාමාවතී ඇතුළු 500ක් ද්වේෂ සිතුවිල්ලකටවත් හිතේ බලවත් වෙන්නේ ඉඩ නොදී මෛත්‍රියෙන්ම හිත රැකගත්තා. අනිත්‍ය මෙනෙහි කරා, වේදනානුපස්සනා වැළුවා, ගින්නෙන් පිච්චිලා මුළු ශරීරම ගින්නෙන් ඇවිලිලා යනකොටත් ඒ තුලත් අනිත්‍ය සිහි කරා, 500ම අර ගොඩ නැගිල්ල පිච්චිලා කරවෙලා මැරිලා ගියා. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේදී මේ කාරණේ බුදුහාඳුරන්ගෙන් විමසද්දී බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, සාමාවතී ඇතුළු 500ක් දෙනා අනාගාමී ඵලයට පත් වුණා. ඒ ගොඩ නැගිල්ල ඇතුලේ ගින්නෙන් පිච්චෙන කොට ධර්මයේ සිහි කරලා අනාගාමී ඵලයට පත් වුණා. ඒ 500 දෙනාම දැන් සුද්ධාවාස බඹලෝ වැඩ ඉන්නවා කියව. එහිදී පිරිනිවන් පානවා. බලන්න පින්වතුනි, මොන තරම් රැකවරණයක්, ආරක්ෂාවක් මේ ධර්මයේ හැසිරෙන කෙනාට ධර්මයේ තුලින් ලැබෙනවා. ජීවිතයේ අමාරුම වෙලාවක, ජීවිතයේ අසීරුම වෙලාවක, වේදනාසහගත වෙලාවක ධර්මයේ හිත පිහිටෝලා හිත රැක ගන්නවා විතරක් නෙමෙයි, ධර්ම අවබෝධයටත් හිත හදන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මය ජීවිතේ මරණ මංචකේ හරි ධර්මයේ හිත පිහිටියොත් ඒ මොහොතත් ඇති ධර්ම අවබෝධයේ කරා යන, ඒ මොහොතත් ඇති කෙනෙකුට ජය ගන්න. පිංගතුනි, මරණ වේදනාව බලන්න, අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ සිටුතුමා ළඟට ගිහිල්ලා අහනවා, සිටුතුමනි, ඉවසන්න පුළුවන්ද, දරා ගන්න පුළුවන්ද, මොන වගේ ස්වභාවයක්ද දැන් ඔබට දැනෙන? අනාථපිණ්ඩික සිටුතුමා තමන් සිටුතුමා කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් ඒ වෙනකොට තමන්ට මරණ මංචකේ දැනෙන වේදනාව උපමා කීපයකින් කියන මේක තියෙනවා මජ්ක්‍ධිම නිකායේ අනාථපිණ්ඩිකෝ ආද සූත්‍රය. ඒ වගේමයි ධනංජානි කියලා බමුණේ මරණාසන්න වෙච්ච වෙලාවේ සාරිපුත්ත හාඳුරු ඔහු ළඟට ගිහිල්ලා ඔහුගෙන තොයි කාරණේ අහනවා. ධනංජානි, කච්චිතේ කමනීය, කච්චි යාපනීය, කච්චි දුක්ඛා වේදනා නෝ අභික්ඛමන්ති නෝ පටික්ඛමන්ති. ඔබට ඉවසන්න පුළුවන්ද, ඔබට දරා ගන්න පුළුවන්ද, ඔබේ දුක් වේදනා අඩුවීමක්ද වැඩිවීමක්ද තියෙන්නේ? එතකොටත් ඒ තමන්ට මරණාසන්න මොහොතේ දැනෙන වේදනාව උපමාත් එක්කම කියනවා. ඔය වගේ වක්කලි හාමුදුරු ලෙඩ වෙච්ච වෙලාවේ උන්වහන්සේගෙන් අහනකොට, ඒ කාලේ ලෙඩෙක් බලන්න ගියහම දැන් ඔබ හිතන්න, ඔබ ඉස්පිරිතාලයකට යනවා ලෙඩෙක් බලන්න, ගෙදරක වෙන්න පුළුවන් ඔබේ ඥාතියෙක්. සාමාන්‍යයෙන් අපි ඒ ලෙඩාගෙන් අහනවා, දැන් කොහොමද, ඔයාට අඩුවක් තියෙනවද, ඔයාගේ ඔය තිබ්බ වේදනා දැන් නිකන් අඩු වෙන පාට අද තියෙන්නේ, එන්න එන්න වැඩි වෙනවද, ඉවස ගන්න පුළුවන්ද, දරා ගන්න පුළුවන්ද? අපි ඕක එක එක ස්වරූපෙන් අපි ඒ කෙනාගෙන් අහනවා. අනාථපිණ්ඩික සිටුතුමාගෙන් සාරිපුත්ත හාමුදුරුවෝ ඒ කාරණේ විමසනකොට සිටුතුමා උපමා හතරකින් තමන්ට මරණ මොහොතේ දැනෙන වේදනාව කියනවා. ස්වාමීනි, මගේ ඔළුව වටේට ශක්තිමත් පුද්ගලයේ කඹයකින් ඔළුව වටේට වෙලලා ඉතාමත් හදට මේ කඹේ කිටි කිටි ගාලා හිර කරනවා වගේ අදිමාත්‍ර වේදනාවක් මගේ හිස ඇතුලෙන් මට දැනෙනවා කියලා. දැන් බලන්න, අනාථ පින්නික සිටුතුමාට මරණාසන්න මොහොතේ දැනෙච්ච හිසේ වේදනාව ගැන ඒ කියන්නේ. හරියට කඹයක් ඔළුව වටේ වෙලලා හිර කරනවා වගේ දැඩි වේදනාවක්, අපි කියන්නේ ඔළුව පැලෙන්න වගේ රිදෙනවා කියලා. අන්න ඒ විදිහට කියනවා. ඊළඟට කියනවා, ස්වාමීනි, තවත් උපමාවකින් කිව්වොත් උල් පිහියකින් මගේ හිස් මුදුනට ඇනගෙන ඇනගෙන යනවා වගේ කියනවා. අපි හිතමු පිහියක් අරගෙන ඔළුවට හිසේ මැද්දට ඇනගෙන යනවා වගේ වේදනාවක් හිස ඇතුලෙන් මට දැනෙනවා කියනවා. ඊළඟට කියනවා, සාමීනි, මස් කපන පිහියක් අරගෙන මගේ බඩවැල් තීරු තීරු කපනවා වගේ කුස ඇතුලෙනුත් වේදනාවක් එනවා. දැන් කලින් කිව්වේ හිසේ උපදින හිසේ වේදනාව. ඊළඟට කියනවා, සාමීනි, බඩේ ඇතුලෙන් එන, බඩවැල් වලින් එන වේදනාව හරියට මස් කපන පිහියකි මාව අල්ලගෙන බඩවැල් තීරු තීරු කපනවා වගේ වේදනාවක් උපදිනවා. ඒ විතරක් නෙමේ ස්වාමීනි, මාව හතර දෙනෙක් උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා මාව පුච්චනවා වගේ මුළු ඇඟම දනවා කියෝ. දාහයක් ඇති වෙනවා. දැන් බලන්න මේ කියපු උපමා ටික. ඔළුව වටේට කඹයක් වෙලලා හිර කරනවා වගේ හිසේ කැක්කුම, උල් පිහියකින් අනිනවා වගේ හිස ඇතුලෙන් දැනෙන වේදනාව, පිහියකින් බඩවැල් කපනවා වගේ බඩවැල් ඇතුලෙන් බඩෙන් ඇතුලෙන් එන වේදනාව, හතර දිනක් මා උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා පුච්චනවා වගේ ඇඟම දනවා කිව, මුළු ඇඟ පුරාම එන වේදනාව. දැන් මේ මරණාසන්න මොහොතේ තමන්ට දැනෙන කායික වේදනාව සිටුතුමා විස්තර කරන. එනිසා ওই වේදනාව අඩු වැඩි වශයෙන් මරණාසන්න කාටත් එක එක ස්වරූපෙන් දැනෙන කාලේ වෙනසක් තියෙන්න පුළුවන්. කෙනෙක් පැය ගණන්, දවස් ගණන්, සති ගණන්, මාස ගණන් පනා දින අයත් ඉන්නවා. කෙනෙක් විනාඩියක් දෙකක් තුනක් මේ වේදනාව ඉඳලා මේ අන අයත් ඉන්නවා. එතකොට මේ මරණාසන්න වේදනාව ඇති වෙනකොට, මේ කායික වේදනාව උපදිනකොට ඒ තුල හිත පිහිටවන්න පුළුවන්, ඒ තුලත් හිත රැක ගන්න පුළුවන්, ඒ වගේ වේදනාවක් තුලත් වේදනානුපස්සනා වඩන්න පුළුවන් ධර්මයේ පුරුදු පුහුණු කරපු කෙනෙකුට විතරයි. අන්න ඒකයි වැදගත්කම. ඒ නිසා පින්වතුනි, මැරෙන්න වැටෙනකන් හිටියොත් ආයක මං ඒ වෙලාවට අල්ලගන්නම් කරගන්නම් කියලා බොහෝ දෙනෙක් එතනදි ජීවිතේ පරදිනවා. ඒ නිසා වේදනානුපස්සනාව පුරුදු කරන්න භාවනාවක් හැටියට වඩා සතර සතිපට්ඨානයට අයිති වෙනම අනුපස්සනා කොටස. ස්පර්ශයෙන් විඳීම ඇති වෙන හැම වෙලාවෙම පුංචි මට්ටමින් හිතන්න. අපි ඉඳගෙන ඉන්නකොට හැම වෙලාවෙම කය ගැන හිත යොමු කරලා හිතන්න, මේ කයට පහසක් දැනෙන්න ස්පර්ශය නිසා. ඇහැට පේන රූපයක් නිසා මට වේදනාවක් ඉපදෙනවද? කනට ඇහෙන ශබ්දයක් මුල් කරගෙන මට වේදනාවක් උපදිනවද? නාසයට දැනෙන ගඳ සුවඳ නිසා මාතුල වේදනාවක් උපදිනවද? දිවට දැනෙන රසයක් නිසා මාතුල විඳීම ඇති වෙනවද? කයට දැනෙන පහස නිසා මාතුල යම් විඳීමක් ඇති වෙනවද? හිතෙන් මේ ගැන සිහි කරද්දීන සිතුවිල්ලක් නිසා මට විඳීම ඇති වෙනවද? ඒ හැම වේදනාවක්ම ස්පර්ශයේ ප්‍රත්‍යෙම හටගෙන ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, ඒක දුකටයි අයිති. මේ වේදනාව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. එතන මම නොවේ කියන්නේ මම මගේ කියලා මට ඕන විදිහට පවත්වන්න බෑ. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. මගේ නොවේ කියන්නේ ඒක මම මගේ, දැන් මගේ නම් මට ඕන නම් ආ මට වේදනාව එන්න එපා, මට දුක් වේදනාව උපදින්න එපා කියලා අපිට ඕන විදිහට නවත්තන්න පුළුවන් වෙන්න එපා. එහෙම නවත්තන්න බෑ. ඒක හේතුඵල වශයෙන් ඇති වෙන දෙයක්. අපිට ඕන ඕන විදිහට තමන්ගේ කැමැත්තේ හැටියට තමන්ට ඒක පාලනය කරගන්න බෑ. මගේ කියලා මට ඕන විදිහට පවත්වන්න බෑ. මගේ ආත්මේ නොවේ කියන. එතන ආත්මේ නොවේ කියන්නේ අනාත්මයි. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තමන්ට ඕන ඕන විදිහට ඒක පවත්වන්න බෑ. අන්න ඒ කාරණේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ වගේ මම මගේ, මගේ ආත්මයයි කියලා මගේ වසඟේ මේක පවත්වන්න බෑ කියන මේ කාරණේ හොඳට වේදනාව ගැන හිත පිහිටෝලා නිතර මෙනෙහි කරන්න ඔබ පුරුදු වෙයි. කාලයක් යනකොට ඔබ වඩන්නේ සතර සතිපට්ඨාන. කාලයක් යනකොට ඔබට තේරෙයි ඔබේ හිත වෙනදට වඩා දැන් සිහිය දියුණු වෙනවා. වේදනාව තුළ හිත පිහිටවන්න පුළුවන්. සතිපට්ඨාන භාවනා අරමුණක් තුළ හිත පිහිටවන්න පුළුවන්. නීවරණ ධර්ම යටපත් වෙනවා. හිතේ ඒකාග්‍රතාවයේ සමාධියක් හැදෙනවා. තමන්ගේ හිත බොහොම කුසල අරමුණු තුළ බලවත්ව පිහිටවා ගන්න පුළුවන් ශක්තිමත් මනසක් හැටියට හිත ගොඩනැගෙනවා කියන එක තමන්ටම ප්‍රායෝගිකව භාවනා කරගෙන යනකොට, මේ කියපු විදිහට වේදනානුපස්සනා වඩාගෙන යනකොට ඔබටම ප්‍රත්‍යක්ෂ කරලා අත්දකින්න පුළුවන් වෙනවා. ඒ නිසා පින්වතුනි, අද ඔබට මේ ධර්මානුශාසනාවෙන් අපි කියලා දුන්න ඉතාම වැදගත් දෙයක්, සතර සතිපට්ඨාන වේදනානුපස්සනා සතිපට්ඨානයටත් අදාළ අපේ කයේ ආයතන 6 තුලම ස්පර්ශයෙන් ඇතිවන විඳීම තුල අපි හිත පිහිටවලා කොහොමද මේ විඳීම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා හේතුඵල වශයෙන් පුරුදු කරන්න, පුහුණු කරන්න. ඒ කරන පුරුද්ද පුහුණුවම අපිට ධර්මාවබෝධයට අපි හිත දියුණු කරගන්නේ කොහොමද? ඒ වගේ මේ බුද්ධ ශාසනය අසීරු මිය පරලව ගිය සමහර සිදුවීම් උල උඩ ඉඳවලා ඒ තරම් වේදනාවක් තුළ මරණාසන්න වෙච්ච ඒ ස්වාමීන් වහන්සේ පවා ඒ උල උඩත් ධර්මයේ සිහි කළ රහත් වුණා. සාමාවතී ඇතුළු 500ක් ගින්නෙන් පිච්චිලා ගිනි තියලා එවැනි කුමන්ත්‍රණයක් තුළ ජීවිත අහිමි වෙද්දීත් ඒ තුලත් ධර්මයේ සිහි කළ වේදනානුපස්සනාව වඩලා 500 දෙනාම අනාගාමි වෙලා සුද්ධවාස බ්‍රහ්මතලයේ ඉපදුණා. එහෙමනම් අපිට පේනවා අසීරු මොහොතේ ධර්මයේ හිත පිහිටවන්න පුළුවන් කෙනා ජය ගන්න. ඒ නිසා ඔබ මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල පුළුවන් තරම් ධර්මයේ ප්‍රායෝගිකව පුහුණු කරගන්න පුරුදු කරගන්න දක්ෂ වේ. අන්න එතකොටයි ඔබට මේ ධර්මයේ ආශ්චර්ය තමා තුලින් අත්දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ පිණිස ඔබ හැම දිනාටම මේ උතුම් ධර්මානුශාසනාව ආශිර්වාදයක්ම වේවා වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ලක්කඩ ගුවන් විදුලියේ ගයාන් දුෂ්යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාටම ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණීක ලක්වාසි ලෝවාසි හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
0: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා

විසිහතයි එකසිය අනුහත වට්සප් අංකය මගින්ද නැතහොත් චන්දන ඩොට් සුදිල ඇක් ජීමේල් .com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දානය සමගයි ඔබ රැඳී

0: පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒකාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යම
1: සුතිර කුවන් පෙතලියා.

පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්න හොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවති. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසාගත නොහැකිය.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවෙ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තවක්.

තමන්ගේ වැඩමින්ම අනුන්ගේ වැඩද නැතහොත් ස්වාර්ථය මෙන්ම පරාර්ථයද සමසේ සිටිය යුතුය. එසේම මෛත්‍රී සිත සැම දෙනා කෙරෙහි පැතිරිය යුතුය.

පින්වතුනි, මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්ප

0: රජගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියාගේ කතාව. පින්වතුනි, දිනක් මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා බණ අහලා සෝවාන් භාවයට පත් වෙනවා. මෙහෙම එක දවසක් බණ අහලා සෝවාන් භාවයට පත් වෙලා යනකොට අතරමඟදී එක්තරා එළදෙනක් මේ පුද්ගලයාට ඇනලා මිය යනවා. මෙන්න මේ කාරණාව භික්ෂූන් වහන්සේලාට අසන්නට ලැබුණා. මේ එළදෙන ඇනලා මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මිය පරලව ගියා කියලා. මේ කාරණා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි, ඔහු උපන් තැන දැක්කා. බණ අහලා තමයි ඔහු යනකොට මේ විපත සිදු වුණේ. නිසා තවුතිසා දෙව්ලොව ඉපදුනා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. එවිට භික්ෂූන් වහන්සේලා අහනවා, ඔහුගේ ශරීරයේ කවදාවත් සුව නොවන මහා කුෂ්ඨ රෝගයක් හටගෙන තිබුණා කියලා. ස්වාමීනි, එයට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ එයට හේතුව පැහැදිලි කරනවා. මොහු පෙර ආත්ම භාවයකදී තගරසිකී නම් පසේ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වැඩම කරනකොට, තගරසිකී බුදුහාමුදුරු මාර්ගයේ වැඩම කරනකොට පෙර ආත්ම භාවයකදී මෙයා දකින්න මේ පසේ බුදුහාමුදුරු. පසේ බුදුහාමුදුරු දැක්කහම පින්වතුනි කාරල කෙල ගහනවා. බලන්න කරපු දේ කාරල කෙල ගහනවා. අන්න ඒ පාපය නිසා මේ ඉපදුන ආත්ම භාවයේ කවදාවත් සුවපත් භාවයට පත් නොවන මහා කුෂ්ඨ රෝගයක් මුළු ඇඟේම හටගෙන තිබුණා. ඒ කරපු ක්‍රියාව හේතුවෙන් සමහර වෙලාවට ඔබේ ජීවිතිනුත් ඒ ක්‍රියාවන් සිදු කරගන්නට පුළුවන්, සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. ඒ නිසා ඉදිරියට ඒ කාරණාව ඔබ විසින් සිදු කරන්නට එපා. සීල්වන්ත කෙනෙක්, ගුණවන්ත කෙනෙක් පිළිබඳව නරක චේතනාවෙන් සිතන්නට එපා පින්වතුනි. අන්නේ විට මේ මහා ක්‍රියාවන්හි ඔබටත් සංසාරේ කවදා හෝ එකතු වෙන්නට සිදු වෙනවා. එනිසා මේ පුංචි බණපදය ඔබේ ජීවිතයට ඒකාත්මික කරගෙන ඒ අකුසල කර්මයෙන් ඔබ මිදෙන්නට උත්සාහවන්ත වෙන්න. ඔබට සම්මා දිට්ඨිය පහළ වේවා කියලා සාදු.
1: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝආපදෝ ධානසෝ පටිපස්සම්
2: සුදිල ගුවන් විදුලිය

අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්නේ

0: ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
0: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudila.radio.lk අරහා මුළු ලොවටම

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය.

ඔබහන්සේ වැඩ සලසා දෙන සිරිත් මර්ධන බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් කීර්තිය උදා කරගන්න
1: රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය සමඟ ඔබ රැඳී සිටින්නේ.

පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වග්ගය.

පින්වත යම් කෙනෙකු කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලි ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය.

පවුකරන්නා මෙලොවත් සෝක කරයි. ඒ වගේම පරලොවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.

මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලි සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා නියතමය.

සම්බුන් සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගනින.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය

0: කසලගොඩේ දුක් විඳින අසරණ දරුවා. පින්වතුනි, සැවැත් නුවර නගර සෝබනියක් සිටියා. මේ නගර සෝබනියට දාව පුංචි පුතෙක් උපදිනවා. මේ ඉපදෙන පුතා පිරිමි දරුවෙක් බව දැනගත් නගර සෝබනිය එක පුරුෂයෙකුට කියනවා, මේ පුතාව ගිහින් සොහොන් භූමියට දාන්න කියලා. ඔහු විසින් ගිහිල්ලා ඉපදුන දවසේම මේ දරුවාව සොහොන් භූමියට ගිහින් දානවා. පින්වතුනි, අසරණ දරුවාට කිසිම කරදරයක් පීඩාවක් සිදු වුණේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලොව බලන විට මේ පුංචි දරුවව පෙනෙනවා. මිනිසුන් වටවෙලා එම ස්ථානයේ රැඳී සිටිනවා. බුදුහාමුදුරුවෝ දැකලා මේ දරුවාට පිහිට වෙනවා. ඒ අවස්ථාවේ පිරිස අහනවා, ඉපදිලා ඉපදුණු මොහොතේම මේ කසලගොඩේ දුක් විඳින්නට සිදුවුණ අකුසල ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයක පින්වතුනි පිරිසක් එකතු වෙලා භික්ෂූන් වහන්සේලාට දන් දෙනවා. ඒ භික්ෂූන් වහන්සේලාට දන් දෙනකොට මේ දරුවා ඒ ආත්මේ මිසදිටු සිතුවිලි තියෙන පුරුෂයෙක් බවට පත් වෙලා ඉපදුනා. මේ දෙන දානයන් පිළිබඳව දැකලා ඔහු මෙහෙම කියනවා, ඔය මුඩු මහණන්ට දන් දීම, මහණ බමුණන්ට දන් දීම ඔබට ප්‍රතිඵලයක් නෑ. ඔය තුලින් පිනක් කුසලයක් ලැබෙන්නේ නෑ. එනිසා ඔය දෙන දානය ඌට වැඩිය හොඳයි, ගිහින් කසල ගොඩකට දාන්න කියලා. අන්න ඒ කියපු වචනයෙන් පින්වතුනි මේ ක්‍රියාව සිද්ධ වුණා. ඉන්පසුව දින හතක් පුරාවට අම්මාගේ කීම අහලා සමාව අරගෙන දින හතක් මහා සංඝරත්නයට කැඳ දානයක් දුන්න කියලා සඳහන් වෙනවා. අන්නේ හේතුවෙන් කිසිම උපාද්‍රවයක් ජීවිතේට සිදුුනේ නෑ කියලා සඳහන් වෙනවා. නමුත් ඉපදුණු මොහොතේම කසලගොඩක දවස් හතක් දුක් විඳින්නට සිදු වුණා. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් සිදු කරන අකුසල ක්‍රියාව අවබෝධ කරගන්න, ඔබ වචනය පාවිච්චි කරමින් කරන කතාව අවබෝධ කරගන්න, මේ පුංචි දහම් කරුණ ජීවිතයට වැදගත් වේවි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

පින්වත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවරු.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සෙත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සෙත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමක.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවරයි.

මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මුල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණ වලින් නිසි ලෙස සැරසුණද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියා බඳුය.
1: ලොව විහිදා සුදු පැහැ සඳ රැසෙව්

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ.

0: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදුල ගුවන් විදුලිය.

එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ත්‍යාදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ

පවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකවත්.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු මේවා පැටියා ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව

අඳ ගැහුවේ මෙතන හිටියයි මම හිතුවේ මේකත් මේ දන්තලක්ියයි උන් නැහැ මට තමා වෙලා ටිකක් හිටිනවා

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවත්.

0: පින්වතුනි, කොට්ටයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? ඔබ අප්‍රමාණව කොට්ට පූජා කරලා ඇති. හිස තබන ඒ කොට්ට කොයිතරම් පූජා කරලා ඇද්ද? කල්පනා කරලා බලන්න, ගෙදරක සාංගික දානයක් පූජා කරන විට ඒ සාංගික දානයට එකතු කරගන්නවනේ ඔබ කොට්ටයක්. එය පූජා කරනවා. නමුත් එහි ආනිසංස සමුදාය ඔබ දන්නේ නැහැ. හැබැයි එය පූජා කළ යුතුවන්නේ සද්ධාවෙන්, ගෞරවයෙන්. සිත සකස් කරගෙන පූජා කරන්න. ඒ පූජා කිරීමේ ආනිසංස හයක් පිළිබඳව සඳහන් වෙනවා. අසන්නේ ආනිසංස වටිනා කොට්ට ලැබෙනවා. සංසාරයේ ඔබට ඒවා නැවත ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සිත එක අරමුණෙහි පවත්වාගෙන විසීමට ශක්තිය ලැබෙනවා. ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන යහපත් ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව ඔබට කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. සිත සමාධිගත කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. වත්පිළිවෙත්, ආචාර සමාචාර, උතුම් ගුණධර්ම වලින් ඔබේ ජීවිතය පිරිපුන් ජීවිතයක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රිශික්ෂාවන්ගෙන් අනුගමනය කිරීමට ඔබට ශක්තිය ලබා ගන්නට පුළුවන්. යහපත් ධර්මානුකූල ජීවිතයකට හේතු වෙන, මඟ කියා දෙන මහා පින්කමක් තමයි කොට්ටයක් පූජා කිරීමේ ආනිසංසය.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගාකන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා, ලෝ පුරා, අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමගයි.
2: ඔබ රැඳී සිටින්නේ

පින්වත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු ඒවා පැටියා ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව එළියට ආවා රුපියල් නවයයි කියලා සද්දක් ආවා උඹේ ගමේ ගණන් කෑලි හරි නෑ මල්ලි රුපියල් නවයක් ගෙවපන් බත් කෑ සල්ලි කෑම කන්ට අඳ ගැහුවේ මෙතන හිටි අයයි මම හිතුවේ මේකත් මේ දන්තලක් කියයි උන් නැහැ මට තමා වෙලා ටිකක් හිටිනවා

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවත්.

තමන්ගේ ඉසගිනිගත් අයකු එම ගින්න නිවා දමන්නට උත්සාහ ගන්නාසේ පින් කිරීමට මදකුත් පමා නොවිය යුතුය. මේ සංසාරයේ අත් නොහැර යන්නා වූ අනන්ත වූ දුක් රාසිය අත්හැර දැමීම සඳහා වෙනත් විශේෂ උපදේශයක්

ගීතය සෑම දෙනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අප හා සම්බන්ධ විය හැකි.

0: Petolia.
1: बाहर से कोई अंदर ना आ सके, अंदर से कोई बाहर ना जा सके।

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

චරිත ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූපරාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙනව ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රසවිඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා. ඉතින් ඔබේ මතකයන් එක්ක තනි වෙන්නට ආරාධනා කරනවා.

0: වහන්සේගේ කාලේ හිටියා ඒක දුස්සදායක කියලා හාමුදුරුව කෙනෙක්. එක දවසක් මේ ස්වාමින් වහන්සේ පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පියමුතුරා බුදුරජාණන් වහන්සේට පින් උතුණි එක් වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජා කිරීමේ ආනිසංසයෙන් 36 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිනා තිබෙනවා. 33 වතාවක් මහා රාජ්‍යයේ පෘථිවි රාජ්‍යයේ රජකම් කරන තිබෙනවා. මනුලොවදී සඳහන් කරලා තියෙන ආනිසංස මෙහෙම දක්වන්නට පුළුවන්. රූමත් පුද්ගලයෙකු බවට පත්වීම, ගුණවන්තයෙකු බවට පත්වීම, බොහෝ වස්ත්‍රාදිය ලැබෙන කෙනෙක් බවට පත්වීම, බොහෝ භෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, උඩුමියන් ලැබීම, රන්වන් පාට ශරීරයක් ලැබීම, රන් රිදී මුතුමැණික් කියන මේ කාරණාවන්හි ආඩ්‍ය වූ සම්පන්න ලස්සන ජීවිතයක් ලැබීම වස්ත්‍ර පූජාවේ ආනිසංස වශයෙන් සඳහන් වෙනවා. මීට අමතරව පින්වතුනි, පිරිනිවන් අපදානයට අනුව මෙන්න මේ කියන ආනිසංසද ලබා ගන්නට පුළුවන්. දුහුවිලි නොඇලෙන සමක් ඇත්තෙකු වීම. දුහුවිලි ඇලෙන්නේ නැති සමක් ඇත්තෙකු බවට පත්වීම. කාන්තිමත් ලස්සන ශරීරයක් ලැබීම. සුසිනිඳු ශරීරයක් ලැබීම. මෙන්න මේ ආනිසංස ලැබෙනුයේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වස්ත්‍ර පූජා කිරීම හේතුවෙන්.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයක්. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේමය. ධම්මපදය යමකවර.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකල්ප

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවක්.

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. විවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

පුළුවනි. දිනපතා 500 රුපියල් සිට 500 රුපියල් දක්වා පුංචි ඔබවැමින් සුදුල ගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව. මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ

පින්වත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි. නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකෝ

0: පින්වත. දක්ෂ රියදුරකුමෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

උපකාර පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරුව කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරුව තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවැල් බෑයක් පූජා කරනවා. දඬුවැල් බෑයක් කියන්නේ මී වදයක් අත්තනස්සී බුදු හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, රුගී මගී යාචකාදීන්ට, මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත

දුකටපත් වෙලා ඉපදුනා. ඒ වගේම දහස් වතාවක් සක්විති මෙහෙසියේ බවටපත් වෙලා ඉපදුනා අතර එසේම භික්ෂා දානයේ හේතුවෙන් එතුමියට සසර දිනි

අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කලෙහි ඊත සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදී යන්නේය.

නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවරදිතේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙනෙනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර වාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං.

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත්, මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීම.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජා වෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජා වෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්න.

අපි හැම දිනාම එක විට ගාථාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මගහැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මගහැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාත

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්. දැහැත් ගිලන්පස බිහිත් බඩු. ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

Sadu, sadu, sadu. අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 98ක් රෝග 99ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්ගුදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: කුවන් පෙතලිය.
1: පෙරහංකණයක් පූජා කිරීමේ විපාක. මම ඔබට කියා දෙන්න සඳන්නේ පුංචි පින්කමක මහා ආනිසංස. පෙරහංකණයක් කියන්නේ කුමක්ද කියන එක ඔබ කවුරුත් දන්නවා. ඒ පෙරහංකණයක් පූජා කිරීමේදී විපාක වශයෙන් කරුණු පහක් ලැබෙනවා. පිනින්දවත් අපදානයට අනුව විමසනකොට පින්වතුනි දීර්ඝායුෂ සම්පත් ලැබෙනවා. සොර සතුරන්ට හිංසා කළ නොහැකි කෙනෙක් බවට පත්වෙනවා. අවියායුධ වලින් පීඩාවට පත් නොවන කෙනෙකු බවට පත්වෙනවා. වස විස වලින් හිංසා පීඩාකාරී නොවන කෙනෙකු බවට පත්වෙනවා. අතුරු මරණයකට පත් නොවන කෙනෙක් බවට පත්වෙනවා. බලන්න කොයිතරම් වටිනා ආනිසංස සමුදායක්ද කියලා. ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. දීර්ඝායුෂ සම්පත් ලැබෙනවා. දීර්ඝායුෂ සම්පත් ලැබෙනවා කියන ඒ තුල සඳහන් වෙන්නේ ලෙඩ දුක් කරදර බාධක දද වන කුෂ්ඨ කියන මෙන්න මේ රෝගාබාධ වලින් තොර වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. එවැගේම තමන් සතුව තිබෙන දේවල් සොරසිතින් පැහැරගන්නේ නැහැ කිසි කෙනෙක්. සොර සතුරු විපත් ඇති වෙන්නේ නැහැ ඔබේ ජීවිතයට. ඒ වගේම අවි ආයුධ වලින් ඔබට හිංසාවක් පීඩාවක් ඔබේ ජීවිතයට සිදුවන්නේ නැහැ. ඒ වගේම ඔබට කොහේදීවත් කිසියම් තැනකදීවත් වසවිස වලින් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යන්නේන ගමන තුට ආරක්ෂා වෙනවා. අතුරු ආන්තරා කරදර බාධක මරණ විපත් පින්වතුනි ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මරණ විපත් එකතු වෙන්නේ නැහැ කියන්නේ අපි ගමනක් යනවා. ගමනක් යන විට වාහනයක හැප්පිලා වෙන කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. එහෙම කල්පනා කරලා බලන්න. ඒ මරණය තමයි අතුරු මරණය. තව ජීවත්ව ඉන්න කාලය තිබියදී සමහර වෙලාවට නිකරුණේ මිය යනවා. අන්න ඒ ස්වභාවයෙන් ඔබ මිදෙනවා කියන එකයි මේ තුලින් සිහිපත් කරන්න. එනිසා ඔබට අවබෝධ වෙනවා පුංචි පින්කමේ ඇති මහා ආනිසංස බලන්න. පෙරහංකඩ පූජාවේ ආනිසංස පහ. හැබැයි එතනත් පෙරහංකඩ ලක්ෂයක් පූජා කරත් ප්‍රතිඵලයක් නෑ පින්වතුනි. සිත සකස් කරගත යුතුයි. ඒ තුලත් සිතුවිල්ල බලපානවා. සිත සකස් කරගෙන ගෞරවයෙන් පූජා කරන්න.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපුර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

ඉකුත් සියවසේ මැදභාගය පමණ වන විට සිංහල ගීතයේ විප්ලවකාරී නව ප්‍රවණතාවක් පැන නැංගා. එතෙක් ගීත රචනා වූයේ හින්දි ගීත තනුවකට අර්ථහීන වචන සමුදායක් සාහිත්‍යමය හික්මීමකින් තොරව අමුණලා. මේ වෙනස් කිරීමට පුරෝගාමී වුණේ ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, ශ්‍රී චන්දරත්න මානවසිංහ වැනි අය. මෙකී සංගීතවේදීන් ආරම්භ කළ සංගීත සාහිත්‍ය ව්‍යායාමය පරිසමාප්තියට පත් කළේ මහගමසේකර නම් වූ අග්‍රගණ්‍ය කලාකරුවා විසින්. එතෙක් පැවති ජනප්‍රිය ගීතය ඔහු විසින් බුද්ධිප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කරන ලදී. එය පසුව ජනප්‍රිය ගීත කලා මාධ්‍යයක් කිරීමටද මහගමසේකරයන් සමත් වුණා. මා මීළඟට තෝරාගත්තේ මහගමසේකරයන් විසින් රචිත ගීතයක්. මහගමසේකරයන්ගේ මුල්ම ගීත රචනා අපට හමුවන්නේ වේදිකා නාට්‍ය සහ මුද්‍රා නාට්‍ය ආශ්‍රයෙන්. මහගමසේකර නිර්මාණය කළ විශිෂ්ටතම ගීත රචනා අපට දකින්න ලැබෙන්නේ පසුකාලීන වේදිකා නාට්‍ය තුලින්. මෙය සාමාන්‍ය ලක්ෂණයක්. මේකට මම පුංචි නිදසුනක් ඔබ හමුවේ තබන්න කැමැති. සද්භාසා පරමේශ්වර, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කෝට්ටිය යුගයේදී රචිත සන්දේශ කාව්‍ය පහෙන් දෙකක් රචනා කළ බව කියවෙනවා. උන්වහන්සේ තුරුණුවියේ ගැටවරවියේ සිට රචනා කළ සන්දේශ කාව්‍යයට වඩා තලස්ථායි, නැතිනම් ප්‍රඥා දසකයේදී රචනා කළ සන්දේශය එනම් සැළලිහිණි සන්දේශය තරම් සාර්ථක වූ ජනප්‍රිය වූ තවත් සන්දේශයක් නොමැති තරම්. ඒ වගේ තමයි ඉහත මා සඳහන් කළ කාරණය. හොඳයි, අතීතයේ විසූ අපේ නෑසියන් රැකගෙන ආව පරපුරින් පරපුරට දායාද කර දුන්නු සිංහලය නම් වූ අපේ භාෂාව අපේ උරුමයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ මිහිරි බස කවියන් විසින් ඉතා සියුම් ලෙස පිරිමදිමින් අතිසේ මధుර වාසනයක් බවට පත් කරගන්නා ලදී. මේ කාරණය මැනවින් වටහාගත් අපේ මහගමසේකරයන් අපගේ කවි බස ස්වකීය ප්‍රතිභා මහිමය නැමැති සියුම් පහසින් මොලොක් කළ ආකාරය ඔහුගේ ගීත විමසීමේදී දැනගන්න පුළුවන්. ඔබේ රසවින්දනය සඳහා මා කුණ්ඩලකේශී නාට්‍යයේ ගීයක් මේ මොහොතේදී තෝරා ගත්තේ. මේ ගීතයේ මහරු කවිත්වය, ගීත නිර්මාණ කුසලතාව කැපී පේනවා. සුන්දරිය අර බලන්න, සඳ නෙමෙති රන් තැටියෙන් සුදු පාට සීට ගඟුල ගලා හෙල්ල හැටි, හදෙහි සූතැවුල් නිවී යනවා. කොවුලන්ගේ රාවය නිසා සංගීතයේ සිත පැටලී යනවා. මේ සුඳුරු වනාන්තරයම යහන් ගැබක්. එය කතා කරන ආදරය, වදන් හඬ මගේ කම්පිනවා යනවා. පිරිමි කටහඬකින් ගැයෙන්නේ ඒ හැඟුම් ප්‍රාව ප්‍රතිරාව දෙන ගී පදවැලක්. ගැහැණු හඬින් ගලා එන්නේ ඊට වඩා බෙහෙවින් තියුණු ප්‍රේමාන්විත බසක්. බලන්න හිමියනි, මල් පිපිලා සුලගහා මුසුව මෝරද ගලා එනවා. මේක නම් අනංගයාගේ රඟ මඩලක්. හිමි සඳුනි, තවත් ඔබ කිම ඇයි නිහඬව බලා සිටින්නේ? අතිශයින් සංයත වූ කවි රූප මගින් මහගමසේකර නම් වූ කවියා නිර්මාණය කොට දක්වන්නේ ඉතා ප්‍රබල ශෘංගාරාත්මක අවස්ථාවක්. ඍජු ප්‍රකාශයකට වඩා වෙංගතා ගුණය ඉස්මතු වනසේ නිර්මාණය කර ඇති මෙම ගීතයේ කවිත්වය ඉතා ප්‍රබලයි. අපූරු ප්‍රතිභාවක්, ප්‍රබල ගීත නිර්මාණයක්. භාෂාවේ රිද්මය මනසේ පෙළගැස්වීමේ කුසලතාවය නිසා බිහිවන ගීත නිර්මාණය සැබවින්ම ආශ්චර්යජනකයි. හොඳයි, එහෙමනම් මේ අපූරු
කාව්‍යාත්මක ගීතය අපි රසවිඳිමු. ගීපද රචනය මහගම සේකරයන්, තනුව සහ සංගීත නිර්මාණය සෝමදාස ඇල්විටිගල. මේ ගීතයේ මුල් ගායනය බෙන් සිරිමාන්න.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

ගුරගානුවා කියලා කියන්නේ කුමක්ද? අපේ වැඩිහිටි කවුරුත් වාගේ මේ වචනය දන්නවා. නොදන්නා අයත් සිටිය හැකියි. ගුරගාන්නේ ගවයින්. ගවයින් සැන්දෑවෙද්දී හිමින් හිමින් සිය ගාලට එන්නේ ගුරගාගෙන. ඒ වගේ කළුවර ගුරගාමින් එතැයි මා මීළඟට තෝරාගත් මේ ගීතයෙන් කාව්‍යාත්මකව රචකයා පවසා තියෙනවා. අපූරු කවි සිතුවිල්ලක් මේක. හෙමින් හෙමින් ගුරගාමින් සැඳ කළුවර පැමිණෙයි. අන්ධකාරය ක්‍රමයෙන් වැඩි වී ඒ අඳුර තුල ඔහු වැසෙන පැල්පත වැසී යයි. සරා සඳද නොපෙනී යයි. මේ මොහොත සඳන තිරයක් බව අමුතුවෙන් කිව යුතු නෑ. වලාකුළුත් අහසේ දිස් නොවේ. ඒ අනුව හුදකලා

දරා ගෙන සිටින්නේ ගෞගණන් දුර වූ ජීවිතයේ බරයි. විශාරද නන්දා මාලිනී ගයන මේ ගීතය පස්වෙනි දශකයක් පහු කරමින් සිටිනවා. නිර්ව්‍යාජ ප්‍රේමයද, එම ප්‍රේමයෙන් ජනිත ශෝකයද සමෝච්චව එකට කලතාගෙන අතිශයින්ම සුමුදුර වූ කර්ණ රසායන වූ සංයත වූ සෞම්‍ය සුරයෙන් කරන ලද මේ ගායනය සහෘද නෙත්සිත් ඇද බැද තබා ගැනීම පුදුමයක් නොවි. මේ ගීතයේ ගායන ලීලාව මෙන්ම පද ලීලාවද අපූරි. මඩවල එස්රත් නායක නම් වූ කවියා සැබෑම අපූරු ගීපද රචකයෙකු බව පෙන්වීමට මේ ගීතය හොඳම නිදසුනක්. කිසියම් ගීතයක් සරුසාර වීමට බලපාන ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. කවිතා ගුණය සහ ගේයතා ගුණය, ඒ දෙක. මේ දෙකම සමෝච්චව සමානව සුසංයෝග වූ විට සරුසාර ගීත බිහි වෙනවා. මේ ගීතයේ ගේයතා ගුණය මෙන්ම කවිතා ගුණය පිරී පවතිනවා. මා මුලින් ඔබට සඳහන් කළා මේ ගීතය කවිතා ගුණය වගේම ගේයතා ගුණය පිරී පවතින ගීතයක් කියලා. මේ බලන්න මේ ගීතයේ සඳහන් වන මෙන්න මේ ප්‍රකාශය. ඈත් වූ සඳ මගේ සරා සඳ, තනි වෙලා මා තනි වෙලා. බලන්න අනායාසයෙන් මෙහි එන පුනරුක්තිය, අනුප්‍රාසය, ගේයතා ගුණය මොනවට පෙන්නුම් කරයිද? හොඳයි, එහෙමනම් සුභාවිත ගී රසවිඳමු වැඩසටහනින් අපි මේ මියුරු ගීතය රසවිඳමු. ගීපද රචනය මඩවල එස් රත්නායකයන්, තනුව සංගීතය සහ ගායනය විශාරද නන්දා මාලිනී.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුභාවිත ගී රස විඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක පිළින්දවත් චපදානයට අනුව ඔබට තවත් වටින පින්කමකානි සංස කියා දෙන්නට සූදානම් වෙනවා. දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක පින්වතුනි විපාක හයක් පිළිබඳව කතා වෙනවා. ඔබේ ජීවිතයෙන් මේ උතුම් පූජාව සිදු කරගෙන තිබෙනවද? අප්‍රමාණව ඔබ පූජා කරල ඇති පින්වතුනි. බලන්නෙහි ආනිසංස සමුදාය කොයිතරම් වටිනවද කියන. රන්වන් පැහැයක් ඇත්තෙකු වීම, රජස් නැත්තෙකු වීම, ශරීරයෙන් නික්මෙන රැස් ඇත්තෙකු වීම, තේජස් ඇත්තෙක් වීම, සිනිඳු සිරුරක් ඇත්තෙකු වීම, සිරුරේ කුණු නොවැලීම, මෙන්න මේ කියන උතුම් විපාක හය ලැබෙන්නේ පින්වතුනි දියපිස්නා වස්ත්‍ර පූජා කිරීමේ ආනිසංස වශයෙන්.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංස දායකයි, මහා බලගතුයි. සදහැව පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙයවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පින්වතුනි, කොට්ටයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? ඔබ අප්‍රමාණව කොට්ට පූජා කරලා ඇති. හිස තබන ඒ කොට්ට කොයිතරම් පූජා කරලා ඇද්ද? කල්පනා කරලා බලන්න, ගෙදරක සාංගික දානයක් පූජා කරන විට ඒ සාංගික දානයට එකතු කරගන්නවනේ ඔබ කොට්ටයක්. එය පූජා කරනවා. නමුත් එහි ආනිසංස සමුදාය ඔබ දන්නේ නැහැ. හැබැයි එය පූජා කළ යුතුවන්නේ සද්ධාවෙන්, ගෞරවයෙන්. සිත සකස් කරගෙන පූජා කරන්න. ඒ පූජා කිරීමේ ආනිසංස හයක් පිළිබඳව සඳහන් වෙනවා. අසන්නේ ආනිසංස වටිනා කොට්ට ලැබෙනවා. සංසාරයේ ඔබට ඒවා නැවත ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සිත එක අරමුණෙහි පවත්වාගෙන විසීමට ශක්තිය ලැබෙනවා. ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන යහපත් ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව ඔබට කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. සිත සමාධිගත කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. වත්පිළිවෙත්, ආචාර සමාචාර, උතුම් ගුණධර්ම වලින් ඔබේ ජීවිතය පිරිපුන් ජීවිතයක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රිශික්ෂාවන්ගෙන් අනුගමනය කිරීමට ඔබට ශක්තිය ලබා ගන්නට පුළුවන්. යහපත් ධර්මානුකූල ජීවිතයකට හේතුවන මඟ කියා දෙන මහා පින්කමක් තමයි කොට්ටයක් පූජා කිරීමේ ආනිසංසය. සුදුල ගුවන්විදුලිය සමගයි.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුතිර කුවන් පෙතලිය.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟාවේවා.